අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් මිනිස් ක්‍රියාවක්.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද උතුම්

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: නියම ඡායග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ඡායග්‍රහයේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ අංක 3ට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරෙන මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් lifestyle with Manisha සතියේ දවස් 5:00 උදේ 10:00

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
1: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
2: ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
4: සිංදු කැෆේ විත් නිමේෂා සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන.
1: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
2: ඇත්තටම කවුද?
1: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
2: තියෙන්නේ.
1: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
3: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: Mixing, mixing, mixing, mixing the
4: beats.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
3: ඔයාගේ request එක 0718 89.3 89.3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: උණවැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සුබදස් රැකවල උදෑසන හද.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3 Supreme Radio.

0: සුබ දැසනක යාට වෙලාවදේ හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: Endless Weekend with Supreme Radio.
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: කතා කරේ මන්ටලේ.
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාවකින් ඇවිත් රස්සාවක් හොයාගම් කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ.
5: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ.
8: Back to back සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 PM in Porto with Ashi Ali.
11: 89.1 89.3 Supreme Radio.

0: endless weekend with supreme radio
1: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මෙගා පවනුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා
2: මගේ නම ගාමිණී මම ඉංගිරියෙන්ද ලාවේ මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට ඒ මුදල් ලැබිලා දෙනවා ඉතින් ගොඩක් සන්තෝසයි NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා ඉතින් සෑහෙන දිනුමක් ඉතින් හරි වාසනාවන්තයි ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන් තරුණ පරම්පරාවටත් කියන්නේ Tamanට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතේ සරු කරගන්න හොඳ අත්දැකලක් සෑහෙන දුක් ඉඳලන ජීවිතෙන් දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි සතුටුයි ජීවිතේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතේ හදාගෙන තියෙන්නේ
1: ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත් සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේග්‍රන්සස්.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේර්

0: සතාක්ෂණයෙන් හොඳ මනිමාවකින් බෙල්ලංවිල ඔක්නිම් ප්‍රඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 හයිසියයි 18.22 ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The Welcome Show.
2: අයිබර්න් සුබදාසනක වල උදෑසන හතයි.
1: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
1: The Welcome Show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 862 012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870-290-290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
3: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
4: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ ආරෙ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
5: වැට
4: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
5: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් ගිහද ගන්නවා. සුට්ටක් ගිහද ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන්නේ නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
4: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
5: ඔව් තාප්ප ඇවිදිනවා.
4: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
5: ඔව් එළියට.
4: උතුරට යන්නේ
5: නැහැ. නෑ නෑ නෑ නෑ උතුරට යන්නේ
4: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show
6: 89.1 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

අයිබොන් සුබ උදැස්සනක් වේවා හිතවතුන. වෙලාව උදැස්සන 8:06 FM අසුන වේදශම එකෙන් අසුන වේදශම තුනෙන් මේ හගිරින්නේ සුප්‍රීම් රේඩියෝ. සුබම සුබ උදැස්සනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න සියලුම දෙනාට ලස්සන දවසක් නේ, ලස්සනම ලස්සන ඉරිද දවසක් තමයි මේ විදිහට අපි පටන් ගන්න ආරම්භ කරන්න. හිමිදිරි උදැස්සනම, හිමිදිරි උදැස්සන කිව්වට ඉතින් හිමිදිරි උදැස්සනම නෙවෙයි, ඉතින් අද දවස කියලා කියන්නේ ජුලි මාසේ 26 වෙනිදා ඉරිද දවස කියලා කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගොඩාක් කට්ටිය බොහෝ දෙනා මේ ගෙදරට වෙලානේ ලස්සනටනේ තමන්ගේ ගෙදර කට්ටියත් එක්ක කාලේ ගත කරන දවස තමයි මේ ඉරිද දවස කියලා කියන්නේ. ඉතින් ඉරිද දවසේ ඔයා සුප්‍රීම් රේඩියෝ අහනව නම් ඔයාගේ තියෙන සැහැල්ලුව නිදහස තව තවත් වැඩි කරගන්න, වර්ධනය කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් අද ටිකක් වැසි බර කාලගුණයක් තමයි තැනින් තැනට අපිට මට එද්දී එහෙම දැක්ගන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් කොහොමුණත් නැවත වතාවක් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මතක් කරන්නම් ඔයාලට අපි වහන්න පුළුවන් FM 89.0 එකෙන් හරි FM 89.3 හරි රේඩියෝ එකට ටියුන් කරලා අපි වහන්න පුළුවන්. වගේම ලෝකේ වටේම ඉන්න ඔයාට, ලෝකේ පුරාම ඉන්න ඔයාට, ලංකාවේ කොහේ කොතනක ඉඳියත්, ලෝකේ කොහේ කොතනක ඉඳියත් ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ වහන්න. යන්න ගිහින් සර්ච් කරන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාට පුළුවන් ඔයා ලෝකේ කොහේ ඉඳියත් දැන් අපිව අහන්න. එහෙනම් ඉතින් endless weekend එකේ නේ music sunday තමයි මේ විදිහට පටන් ගන්නෙ නේ. අපි අඩුවෙන් කතා කරලා වැඩි වැඩියෙන් ඔයාට ඔය ආදරය කරන, ආස කරන සින්දු දෙනවද? මතක් කරන්න මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112 510 510 මේ පැත්තේ ඔන්න හොට්ලයින් එක කොණ්ඩලා තියෙනවා. එතක මතක් කරන 0718 89 83 83 අපේ WhatsApp දුරකථන අංකය ඔන්නලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවක් ලැස්ස කරලා තියෙනවා. දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. වෙලා උදැසන 8:08 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් වාතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3
5: Supreme Radio
4: මගේ හඬ මගේ රට

0: සැලසුම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත් A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: අයිබර්ස් සුබදස්සනක වල උදෑසන
4: හතයි. Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
5: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් 100,000ක ත්‍යාගයේ මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි 2 හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම්කිසි දවසක ඇදෙයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
0: Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ආ, ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI බොක්ස් බෝඩ්.
4: මෙල්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
5: Godrich Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
6: Fiber laser, CNC laser, plastic laser සමග නවීන laser තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවර දැන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල Opening Production වෙතින්. අමතන්න 011 2739 188.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
10: ඇත්තටම කවුද?
9: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
10: තියෙන්නේ.
9: රට එක්සසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
12: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
13: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
14: 89.1 89.3
15: සුප්‍රීම් රේඩියෝ.
16: මගේ රට, මගේ රට.

0: ಮಂತ್ರಾಲಯ Endless Weekend with Supreme Radio.
1: අයිබෝන් සුබ උදෑසනක් හිතවතුනි. වෙලා උදෑසන 8යි විනාඩි 41යි. ඉතින් මේ ඉරිද දවස කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා ගෙදරට වෙලා නිදහසේ ඉන්න දවස, ගෙදර කට්ටියත් එක්කනේ එකට ඉන්න දවස තමයි මේ ඉරිද දවස කියලා කියන්නේ. ඉතින් ඉරිද දවසේ අපි වහගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් ලස්සනම ලස්සන සින්දු ගොඩක් අහන්න. සින්දු ගොඩක් අහනවා කියනකොට මේ අපිට කතා කරන කට්ටිය කියන්නේ ඉරිද දවසේ ප්ලේ වෙන සින්දු ටික ඇහුවාම සෑහෙන්න මතක ඇවිස්සෙනවා, සෑහෙන්න මතක් වෙනවා. එහෙම තමයිනේ අර අපි හැමදාම කියන්නේ. අර මේ ගීතයක් කියලා කියන්නේ, මේ සින්දුවක් කියලා කියන්නේ නිකම්ම නිකං වචන ටිකක්, එහෙම නැත්තම් නිකම්ම නිකං පදපේලියක් මියුසික් ඇඩ් කරපුනේ. එහෙම එකක් නෙවෙයි, නිකම්ම නිකං දෙයක් නෙවෙයි. ඔය හැම ගීතයක් එක්කම අපේ ජීවිතයේ මොනවා හරි මතක ටිකක් තියෙනවා. දැන් ඔයාගෙන් ඇහුවොත් එහෙම, අපි වහගෙන ඉන්නේ ඔයාගෙන් මං ඇහුවොත් එහෙම, මේ සින්දුත් එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද කියලා අනිවාර්යෙන් සින්දු 5-6ක් 10-15ක් ඔයා කියයි. හැම ගීතයක් එක්කම, හැම සින්දුවක් එක්කම අපිට මොකක් හරි මතකයක් තියෙනවා ජීවිතේ. එහෙම තමයිනේ. ඒක තමයි සුප්‍රීම් රේඩියෝ අහන නේ ඔයාගේ තියෙන විශේෂත්වය නේ, මේ සින්දු ප්ලේ කරන අපේ තියෙන විශේෂත්වයත් ඒක තමයි. ඉතින් ඒ වගේ අර හැම සින්දුවක් එක්කම තියෙනවනේ මොකක් හරි තේරුමක් නේ, මොකක් හරි අපිට මතකයක් තියෙනවනේ. ඒ වගේ මතක ඇවිස්සෙන සින්දුවක් තමයි ඊළඟට දෙන්න හදන්නේ. අපිට මේ කතා කරලම කෙනෙක් කිල්ලුවා මේ පුළුවන් නම් මේ සින්දුව දෙන්න කියලා. මියුසික් එක ඇහෙද්දිම ඉතින් කට්ටිය දන්නවා මොකද්ද සින්දුව කියලා නේ. ඒ දවස්වල සෑහෙන්න මේ ජනප්‍රිය සින්දුවක් තමයි මේක, අපි පුන්සිරි සොයිස මහත්තයාගේ. ඇත්තටම නේ බස්වල කොච්චර මතකයක්ද නේ, මේ පාසල් කාලේ නේ ටියුෂන් යනකොට නේ, එම නැත්තම් කැම්පස් යනකොටනේ, වැඩට යනකොටනේ, කොච්චර මතකයක්දනේ මේ සින්දුත් එක්ක. වෙලා උදෑසන 8යි විනාඩි 42යි. දිගටම අහගෙන ඉන්නවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්නෙල්වී තනනිතහනය දුතුරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තනනිතහනය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දින බල රාත්‍රී 7ට. අනුග්‍රහය.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 එන්එල්වී තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
5: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
6: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
6: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
8: Number one hit music station.
9: Supreme Radio. Supreme Radio.

0: රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.
2: වෙලාව දවස් 8යි විනාඩි 50යි හිතවතුනි. මේ ලස්සන ඉරිදා දවසක, සුන්දර ඉරිදා දවසක ලස්සනම ලස්සන සින්දු ටිකක් අහගෙන තමයි අපි ඉන්නේ. ඉතින් මේ වැඩි කතා කරන්න ඕනේ නැනේ. මතක ඇවිස්සෙන මතක මතක් වෙන අපිට කතා කරන කට්ටිය කියනවා වගේ ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් තමයි අද දවසේ ප්ලේ වෙන්නේ. ඉතින් මේ පැතර කෝල් කරන්න ඔයාලට අවස්ථාව තියෙනවා, මැසේජ් එකක් දාන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අර කලින් කිව්වා වගේ මේ වැඩි කතා කරලා මූඩ් එක අවුල් කරන්නේ නැතුව අපි යමු ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. අද දවස පුරාවට ඔයාලට මේ විදිහට හිතට දැනෙනනේ අපිට සෑහෙන මතක මතක් වෙන ලස්සනම ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. දිගට මහගෙන FM 89.1 83.3 Supreme Radio, Mainless Weekend.

Supreme Radio. සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: උදසන කෙදවතුනි වෙලා උදසන 9යි විනාඩි 1යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: සුරන් හමන ගමන් තාලය
4: සුළඟ ඔබද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
1: ඉන්ල සුවිකෑන් නොවිත් සුප්‍රීම් රඩියෝ
2: දසන කෙදවතුන වෙලාව දැස්සන නවයයි විනාට අටයි පැලුත් පෑකට තමයි එල්ලස් වීකෙන්ඩ කැවිල්ල තියෙන්නේ. ඉරිද දවස කියල්ල කියන්නේ එල්ලස් වීකෙන්ඩගේ තවත් විශේෂ දවසක්කයි දැනවද. ඉරිද දවස කියල්ල කියන්නේ මියසික් සන්නේ. දවස පුරාවට ඔයාට හරිම කාම් වයිබ් එකක් දැනෙන්න මේ හරිම නිදහසක් දැනෙන්න ගෙදරන්නවාට තව තවත් සැහැල්ලුවක් නිදහසක් තමයි සුප්‍රීම් රේඩිය හගෙනන්න අනන්වාට දැනෙන්. තින් මතක් කරන ඔයාට හෝම්වක් ඇත්තියනවා. හිමිදිරි උදෑසන මතක් කරන්ද හිමිදිරි උදෑසන කියලා කිව්වට අර පුරුද්දට කිව්වට හිමිදිරි නෙමේ දැන් නේ උදේ නවයත් පහුවෙලානේ ෆේස්බුක් යන්න ගින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා අපේ ෆේස්බුක් පේජස් දෙකක් තියෙනවා ෆේස්බුක් පිටු දෙකක් තියෙනවා ඒ දෙකම ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න එතක මතක් කරනවා අපේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකක් තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න ඒත් එක්කම අපේ YouTube channel එක subscribe කරලා මතක ඇතුව අපේ TikTok channel එක නම් follow නොකර ඉන්න එපා follow කරලා ඉන්න මොකද මේ අපේ දවස් පුරාවට නේ සතිය පුරාවට එක එක programs වලට live බලා ගන්න පුළුවන් නේ අපේ social media platforms වලට ගිහින් බලන්න නේ channels වලට ගිහින් බලන්න අපේ profiles වලට ගිහින් බලන්න එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මොන තරම් වැදගත් දේවල් ඔයාට මේ පැත්ත ගන්න තියෙනවද කියලා නේ වෙනස් විදියට කන්ටෙන්ට් තමයි අපි ඔයාලට ගෙනල්ලා දෙන්නේ. ඉතින් මතක ඇතුව අපි subscribe කරලා like කරලා follow කරලා තියාගන්න කියලා මතක් කරනවා. දැන් අපි යන්නේ මේ පැයේ මුලම මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. අත්තිඩිය කඳවල බස්සෝල්ට එක් ගාව ඉන්න ලොතරැයි කුඩේ අපේ සුරංගයි අපිව සද්දට මහගෙන ඉන්නවා කියලා අය කියන්න දෙයක් නැහැ. කෝල් එක ගත්ත ගමන් ඇහුණ. ඉතින් මේ සුරංගය බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ලංකාවේ ලෝකෙ පුරා ඉන්න හැමෝටම සුබම සුබ දවසක් සුබම සුබ උදැසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ සුරංගය අපිට කතා කළා. එතකම අපි යනවා කළුතරින් කැලුම් හැමදේම වගේ ඔන්න හාහා පුරා කියලා හිමිදිරි උදැසනම් වැඩේ පටන් ගත්ත කියලා කිව්ව වර්ක්ෂොප් එක ඕපන් කළා. මේ මුලින්ම ප්‍රථම රාජකාරී විදියට කරන්නේ සුප්‍රීම් රේඩියෝ ටියුන් කරන එකලු. ඉතින් මේ අපි වහගෙන ඉන්න හැමෝම මතක් කරන්න කියලා කිව්ව ලස්සනම ලස්සන සින්දුවකට කට්ටිය එකතු කරගන්න කියලාත් කිව්ව. තාම ගෝලුවේ ටික ආවේ නෑලු. එයා විතරයිලු ඉන්නේ. ඉතින් එහෙම තමයිනේ පොඩ ඉරදට පරක් වෙනවා ඇති කට්ටිය. ඉතින් මේ විදිහට කට්ටිය එකතු කරගන්න ගමන් අපි යනවා දකුණු කොරියා පැත්තෙන් බණ්ඩාරයියත් අපි වහගෙන ඉන්නවා සද්දෙට. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. වෙලාව උදෑසන 9:00 විනාඩි 10 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: සමුරුමලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
6: Godrej Air Power Pocket Fragrances දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න Godrej Air Power Pocket Fragrances
7: The Welcome Show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
9: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ හාරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
10: වැට
9: කණු හැම ඇද්ද වෙලා
10: තියෙන්නේ අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට ඔන්න තව චුට්ටක් හිට ගන්නවා චුට්ටක් හිට ගන්නවා දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ එහෙම කරන්න වැට දුවවන කට්ටිය
9: ඉන්නවා තාප්ප ඇවිදිනවා නේද
10: ඔව් තාප්ප ඇවිදිනවා
9: වැට කියන්නේ එළියටම තමයි යන්නේ
10: ඔව් එළියට
9: යන්නේ
10: නෑ ඇතුළට යන්නේ
9: මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show. අසුනවියයි එක අසුනවියයි තුන. Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio.
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලාල එහෙම කියන්නේ?
3: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
6: මෙල්වා බෙති දන්න කියන GI box bar.
7: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
8: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
8: ආ, කවද දැක්ක හිනේ?
9: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
8: කොහොමද බුදුමවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
10: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: අත් බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
12: සුරන් හවන ගවන් තාලය
13: සුරඟ ඔබද
0: 89.1 89.3
12: Endless Weekend with Supreme Radio.
7: වෙලාව උදෑසන 9:36 හිතවතුණු FM 89.1 89.3 නවා මේ හගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ්. ඉතින් එන්ලස් වීකෙන්ඩ් එකේ ඉරිද දවස කියලා කියන්නේ මම අර කලින් කිව්වත් වගේම හරි විශේෂ දවසක් නේ, හරි ලස්සන දවසක් නේ. ඔයාට මෙමේ අර වෙන වෙන අවධානයක් දෙන්න හිතෙන්නේ නැහැ වෙන ඒවට නේ, වෙන කිසිම දෙයකට. එක දිගට මේ ලස්සන සින්දු ටික අහගෙන ඉන්නමයි හිතෙන්නේ. එහෙම අපිට කියන්නේ පානදුරේ ශාන්තියක්. ඉතින් ශාන්තියක් අපිට කතා කරලා කිව්වා මේ වෙන වෙන දෙයකට අවධානය දෙන්න හිතෙන්නේ නැලු, ඒ තරම් ලස්සන සින්දු ටිකක් ප්ලේ වෙනවා කියලා කිව්වා. ඉතින් මේ සින්දු දාන එක්කෙනාට තෑන්ක් කරන්න යවත් මතක් කරන්න කියලා කිව්වා. ඉතින් අපේ සින්දු අපිට මෙහෙම හදලා දෙන්නේ අපේ ගයංගය. ඉතින් ගයංගය බොහොම ආදරෙන් මතක් කරනවා, යවත් එකතු කරගන්න කියලා කිව්වා. එතකම අපි යනවා දේශප්‍රිය මානෙල්ලෙන් අපිට කතා කරලා කිව්වා අපි වහගෙන ඉන්නවා කියලා. එතකම විශේෂ දැන් මතක් කරන්න තියෙනවා, උදේ 10 වෙනකොට මම එනවා TikTok live එක පැත්තට. යන්න TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා නේ. උදේ 10 වෙනකන් නේ ඔයාලට පුළුවන් පොඩ්ඩක් ගිහින් අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක පැත්තට ගිහින් නේ TikTok එකේ පැත්තට ගිහින් පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා නේ බලන්න කොහොමද මේ පැත්තේ විස්තර මොන මොනවද තියෙන්නේ, ඔයාට ඔයා දැක්කේ නැති අලුත් දේවල් මොනවද තියෙන්නේ, ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟටත් දෙන්න යන්නේ ලස්සනම ලස්සන සින්දුවක් අපේ ඩියුල් ගනේ මහත්මය

සිින්දුවක් තමයි ළඟට ලෑස්ටි කල තියෙන්. දිගට මහගෙනන්න පැතර කෝල් කරන්න බිඳුව එකයි දෙකයි පන්සිේ දහය පන්සේ දහය එමනත්තන් වාට පුළුවන් බිඳුවයි හත්සේ දහටයි අසුනවය තුනයි අසුනවය තුනට වත්සප් පැත්තට පණවිඩයක් එවන්න වත්සප් මෙසිච්ච එකක් එවන්න. වෙලා උදසන් නවයයි විනාටිතිස් නවයයි දිගට මහගරන්න සුප්‍රීම් රඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නංක හොඳ වර්ගයේ.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
5: Menwa මෙති. දන්න තියෙන GI box bar. චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාවේ දරුවන්ට Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education, Dr. Bhagya, 0870-290-290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට.
5: The Welcome Show.
4: අනුග්‍රහය.
9: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

වෙලව දසන 9:52 හිතවතුනේ අපි ඊළඟ පැයට යන්නයි හදන්නේ. දිගටම අහගෙනින් අපි උදෑසන 10 ඉඳන් TikTok live එක එනවා. එහෙනම් දිගටම සුපර් මේඩිය අහගෙන ඉන්න.

0: සුබදාසන හිතවතුන ෆිමසුන වේදශම එකෙන් අසුන වේදශම තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න වෙලාව උදෑසන 10 දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සුරන් හවන ගමන් තාලය
4: සුළඟ ඔබද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
1: Endless Weekend with Supreme Radio.
6: අයිබෝන් සුබම සුබ උදෑසනක් හිතවතුනේ. වෙලාව උදෑසන 10:06. FM 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ්. ඉරිද දවස ටිකක් විශේෂයි. මියුසික් සන්ඩි ක්‍රියාත්මක වෙන දවස තමයි ඉරිද දවස කියලා කියන්නේ. අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයා ආදරය කරනවා ආස කරන සින්දු දෙන දවස තමයි මියුසික් සන්ඩේ කියලා කියන්නේ. දැන් ඉතින් අපි TikTok live එක පටන් අරගෙන තිනවා. හරියට මුදේ 10ට අපි වැඩේ පටන් ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ශීඝ්‍රගාමී ලෙස එන්න නේ. යන් TikTok පැත්තට ගින් search කරන්න Supreme Radio කියලා ඔන්න අපේ TikTok live එක පටන් අරගෙන තිනවා. දැන් කට්ටිය එකතු වෙමින් පවතිනවා හිතවතුනි. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට TikTok live එක පැත්තට එන්න. ඉතින් මතක කරන අපේ Facebook pages දෙකක් තියෙනවා. Pages දෙකම follow කරලා තියාගන්න. Insta page එකක් තියෙනවා follow කරන්න. YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. අද දවසේ අර කලින් කිව්වා වගේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයා ආදරය කරනවා ආස කරන කොටින්ම කිව්වොත් එහෙම අපිට කතා කරන කට්ටිය කියන විදිහට වෙනම ලෝකයකට ගෙනියන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉක්මන TikTok live එක පැත්තරෙන් වෙලාව මතක් කරන්නම්. වෙලාව උදේ 10:00 විනාඩි 6යි. දෙකට මහගිරින්න FM 89.1 93.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට. Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870-290-290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
1: Happening Evening Drive එක.
2: Lead කරන.
3: ඔබ ඉන්නේ කොහෙද කියලා.
4: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ.
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්.
1: Back to back සින්දු අහන්න.
5: Let's go.
2: Every weekday at 4 p.m. Dimporto with Ashi Ali. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යමු සත්‍චාරයක්
2: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
2: අසුනවෙයි එකෙන් අසුනවෙයි තුනෙන්
1: Supreme Radio
2: මගේ හඬ මගේ රට
6: වෙලාව දෙ 10යි විනාඩි 15යි හිතවතුනේ. දැන් අපි ලයිව් එක පටන් අරගෙන විනාඩි 10ක් 15ක් වෙන්නේ සැහෙන ගැටිය අපිත් එක්ක එකතුලා ඉන්නවා. මතක් කරනවා ඉසුරු තිවංක ඉන්නවා අපිත් එක්ක. ඉතින් good morning කියලා දාලා තිනවා මදුෂානි මං හිතන්නේ රුමේනියාවෙන් ඉන්නවා. ෂාන් ඉන්නවා. ඊට පස්සේ නෝටි බෝයි කවුද මේ? නෝටි බෝයි ඉන්නවා අපිත් එක්ක. ඒත් එක්කම කසුන් ඉන්නවා අපිත් එක්ක එකතුලා. මලීෂ් ඉන්නවා ටෝකියෝ වලින්. මේ විදිහට කට්ටිය ඉන්නවා. රම්මව මතක් කරනවා කුවේට් වල කට්ටියත් එක්කම අපි වහගෙන ඉන්නවා කියලා. චමිදු වාස් ඉන්නවා අපිත් එක්ක. එත් එක්කම අපි මතක් කරන්න ඕනේ තව කවුද මේ මේනක සඳුරුවන් ඉන්න මොනරාගල පැත්තෙන් දේශාන් ඉන්නවා. ඉතින් මේ විදිහට කට්ටිය අපිත් එක්ක ඉනවා. කෙන්සෝ ඉන්නවා අපිත් එක්ක. එත් එක්කම වරුණ ඉන්නවා අපිත් එක්ක. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. ඉතින් මේ සින්දුව අපි විශේෂයෙන් ඉල්ල තිබ්බ මේ ජපානයේ සයිතමාවල ඉන්න අපේ කොල්ල සෙට් එකක් අපි වහගෙන ඉන්නවා කියලා තිබ්බ. මේ දමිත් අසංකගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. රයිට්, මේ සින්දුව අපි කෙලින්ම ජපානයට ඩෙඩිකේට් කරන අනිත් හැමෝමත් එකතු කරගෙන. වෙලා උදේ 10යි විනාඩි 16යි. පමා වෙලා මුණ ගැහුණු නිසා

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතකල උදෑයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිනා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔබලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: සුලන් හමන ගමන් තාලය
1: සුලඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ
3: වෙලවද දහයි විනාඩි විසි අටයි හිතවතුනි ද මේමයි රට රටවල් වලින් අපිත්ත කින්න වගේ මතමද ගුල්ලොග මතක් කල්ල විතරක් බෑනි අපේ ලංකාවේ සියව් දෙසින් මීන්න කට්ටි අපි හගෙන බලාගෙන තින් ශාශ්ව අපි පිළිගන්න ඔබ මාදරෙන් ගාලු පුරුවරේ අපිත් එක්ක සම්බන්ධ වෙන මේ අවස්ථාවේද ඒත් එක මත කරන්න ඕනේ ගිෂූ ඉන්න අපිත් එක්ක ඊට පස්සේ ශ්‍රියානීන්න අපිත් එක්ක එකතු කරගන්න කියලා කියලා තියෙනවා කට්ටියව ඒත් එක්කම තව කවුද අපිට මතක් කරන්න කියලා තිබ්බ හිරුණි ඉන්නවා ඉතාලියෙන් සිරිකුස්සා සිසිලියා දූපතේ කතානිය ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා ඉසුරු තිවංග මතක් කරන්න කියලා තියෙනවා අයියායි අම්මයි අක්කයි එකතු කරගන්න මාවත් එකතු කරගන්න කියලා මාව කිව්ව මාව මැක්කෝ එකතු කරගන්න කියලා දාලා තියෙනවා මේ විදිහට සැහෙන කට්ටියක් අපි වහගෙන ඉන්නවා අහගෙන බලාගෙන ඉන්නවා ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට මේ පැත්තරින් TikTok live එක පැත්තරින් දැන් මෙහෙමනේ අද හරි ලස්සනට නිවාඩු පාඩුවේ බොහෝ දෙනෙක් gederinන දවස තමයි ඉරිද දවස කියලා කියන්නේ ඉතින් ඉරිද දවසේ ලස්සන සුන්දර ඉරිද දවසේ ලස්සන සුන්දර සින්දු ටිකක් අහන්න අපිත් එක්ක කතා කරන්න යන්න TikTok පැත්තර ගිහින් search කරන්න Supreme Radio කියලා අර කියන්නේ පවුලේ සියලු දෙනත් එක්ක අපි live එක බලන්නවට හැකියාව තියෙනවා ඉතින් දැන් මේ සින්දුව දැන් අපේ වැඩි ප්‍රමාණයක් කට්ටිය අපේ වෙබ්සයිට් එකනොත් අහගෙන ඉන්නවා අපිට කතා කරන කට්ටියක් තියෙනවා ඉතින් අපි මතක් කරන්න ඕනේ කැස්පෑමෙන් සමන්තයිත් අපිට කතා කළා ඒතකම දේශප්‍රිය මාවනෙල්ලෙන් කතා කරලා කිව්වා ලස්සන සින්දුවක් නුවර ගැන තියෙනවා නම් දෙන්න කියලා හේතුව මොකක්ද දන්නේ ඉතින් අද ගෙදර ඉන්න දවසනේ ඒත් එක්කම අපිව නුවර පැත්තෙන් අහන් ඉන්නවා කියලා තියෙනවා නම කවුද රවිඳු රවිඳු අපි වහගේ රවිඳු ගුණතිලක අපි වහගේ ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඉතින් රවිඳු ගුණතිලකවත් එකතු කරගෙන අපි යනවා කොහෙට දන්නවද සෙන්කඩගල නුවරට යන්නයි හදන්නේ. මෙහෙටත් වැස්ස ඒ පැත්තට වහිනවද?

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන.
6: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
2: ඇත්තටම කවුද?
6: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
2: තියෙන්නේ.
6: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කුමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලයේ එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලයේ රස කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ.

සඳ පිණිදී මේ අද ප්ලේවෙන සින්දු ටික ගැන ඉතින් මට විශේෂයෙන් කියන්න කිසිම දෙයක් නෑ. අර අර කිව කතාව ඇත්ත උදේම කතා කරලා දෙතුන් දෙනෙක් කිව්වා ඉරිද සින්දු ටික මේ වෙනම වයිබ් එකකට ගෙනිනව වෙනම ලෝකයකට ගෙනිනව කියලා. සඳ කුමරියේ නේ, හිම කුමරියේ නේ, සඳ පිණිදී ඒ වගේ තමයි තින්නේ. ඉතින් මේ වාටත් මේ වගේ ලස්සන සින්දු අහන්න පුළුවන් නේ. දැන් හැමෝටම කියන්නේ FM 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ටියුන් කරගන්න කියලා. මට පුළුවන් ඉක්මනට අපේ TikTok live එක පැත්තට එන්න. මේ පැත්තේ ගොඩක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා. වැඩි කතා කරන්න බෑ අද. ලස්සනම ලස්සන සින්දු ටිකක් අහන්න දෙනවා. මේ සින්දුවත් එක්ක විශේෂයෙන් ඔය 2000 ඊට පස්සේ ඒ කාලේ සින්දු අහන කට්ටිය, ඒ කාලේ මතක ගොඩක් තියෙන කට්ටියට සැහැණ විශේෂයි. Right, වෙලාව උදෑසන 10:42.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188 උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඇතරෙන්නේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burn subodas rakavala udasana hada.
5: Supreme Radio the welcome show.
0: Satya davas pahema udey hatata.
5: The welcome show.
1: Anugrahaya.
6: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supiritaya galaba dimin rathe samvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane beladi gena obat koti patiye kuwan.
7: Meltol hisarathaya una sempratishyawa angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
8: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ
8: මගේ හඬ මගේ රට
9: ලෞදේ 10:47 දැන් ඊළඟ පැයට යන්න කලින් අපි වහගෙන බලාගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනේ. ඉතින් හිරුනි පෙරේර අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා ඉතාලි ඉඳන් අපේ දිගටම සුප්‍රීම් රේඩියෝ ෆෑන් කෙනෙක් අපි සහේන අහගෙන බලාගෙන ඉන්නවා. අශේන් පූර්ණ ආයුබෝවන් සාශ්ව එකතු කරගන්නවා එත් එක්කම තාජ් ආයුබෝවන් සුබම සුබ උදෑසන කන්සන ආයුබෝවන් ජීවිතේ හොඳට යනවා. ඉතින් ගුඩ් මෝර්නින් පොඩ්ඩෝ කියලා දාලා තියෙනවා අපි ඒකේ කට්ටියත් විශ් කරගන්නවා. එත් එක්කම අපි එකතු කරගන්නවා ගිෂුවත් එකතු කරගන්නවා අපේ ලංකා එකතු කරගන්නවා. එත් එක්කම අපි යනවා මෙල්බර්න් පැත්තට. මෙල්බර්න් පැත්තෙන් රුචිනී අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. එත් එක්කම සුදුහාමිනී කියලා කවුන්ට් එකකින් අපිට හයි ආයි බෝන් කියලා මෙසේජ් එකක් දාලා තිනවා. රයිට් මේ ඔක්කොම එකතු කරගෙන දැන් අද තියෙනවා මට කම්ප්ලේන්ට් එකක් නෙමෙයි. අද තියෙන දේ මොකක්ද දන්නවද? ගොඩක් කට්ටිය කියන දේ දැන් සින්දු ගැන තමයි කියන්නේ. සින්දු වලට පුළුවන් සූපත් කරන්න ඉතින් එක එක දේවල් කියනවා නේ. වෙනම ලෝකයකලු අද ඉන්නේ. මට බය මේගොල්ලෝ මේ වෙන ලෝකයකට යයිද කියලා, අඟහරු ලෝකයට එහෙම යයිද කියලාත් බය. කොමර ගමන් නැහැ මේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් එක කියලා කියන්නේ වෙනම වයිබ් එකක්. ඒක වෙනම එක කියන්න තේරෙන්නේ නැහැ නේ. නොස්ටැල්ජික් මතක ඇවිස්සෙන සින්දු ටිකක් තමයි අපි වාට දෙන්නේ. වෙලා උදේ 10:49 මේකත් එහෙම සින්දුවක්. කට්ටියට මතක ඇතිනේ ඒ දවස්වල අර නේ ලේන්සු හුමාරු කරගන්නානේ කට්ටි ආන්න නේ සුවඳ දාලානේ. එන මේක අතහලා බලන්න. අපි ඊළඟ පැයේදී හම්බෙමු.

0: සුබදාසනක් වෙලාව දේ 11යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුභ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සුරන් හමන ගමන් තාලය,
4: සුරඟ ඔබද
5: අසු නවයයි එකෙන්, අසු නවයයි තුනෙන්
1: එන්ල සුවිකෑන් නොවිත් සුප්‍රීම් රේඩියෝ.
2: උදෑසන කිතවතුනි වෙලාව උදෑසන 11යි විනාඩි 8යි FM 90.1 90.3 ඔය මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ්. එන්ලස් වීකෙන්ඩ් එකෙත් මියුසික් සන්ඩේ කියලා කියන්නේ හරිම නිදහස් සින්දු ටිකක් ඇහෙන ලස්සනම ලස්සන ඉරිද දවස. ඉතින් අපි නෙමෙයි එහෙම කියන්නේ, අපි වහගෙන බලාගෙන ඉන්න කට්ටිය තමයි එහෙම කියන්නේ. ඉතින් නිදහසේ අහන් ඉන්න පුළුවන් සින්දු කියලා අපිට ගාල්ල පැත්තෙන් කියලා තියෙනවා. එතකම WhatsApp පැත්තට ගියත් ඒත් හැම තැනම තියෙන එකම දේ තමයි මේ ලස්සනම ලස්සන සින්දු ටිකක් ප්ලේ වෙනවා කියලා අපිට කියලා තියෙනවා. අපි යමු WhatsApp messages පැත්තට. අපි එකතු කරගන්නවා මාකොල ගල්පොතින් එකතු කරගන්න කියලා දාලා තියෙනවා ප්‍රියන්ද සමරවීර. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. එතකම අපිට message එකක් දාලා තියෙනවා සමරසිංහ සේරුවාවිල පැත්තෙන්, එයාගේ යාළුව හැමෝමත් එක්ක එයාවත් එකතු කරගන්න කියලා දාලා තියෙනවා. අනුරවත් අපි එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි කට්ටිය අපි වහගෙන ඉන්නේ. හරි, කිව්වා වගේ අඩුවෙන් කතා කරන්න ඇයි දන්නවද අපි මේ වීකෙන්ඩ් එකට? ඒ මූඩ් එක බිඳින්න හොඳ නෑනේ. අර කියන්නේ අර දැහැන බිඳින්න හොඳ නෑනේ. ඒ නිසා අපි අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාලට සින්දු දෙන්නේ එන්ලස් වීකෙන්ඩ් එකේ. මේ සින්දුවත් අපි සෑහෙන්න ආදරය කරන සින්දුවක්, මමත් සෑහෙන්න කැමති සින්දුවක්. අපි යහමු වෙලාව උදේ 11යි විනාඩි 10 දැන්.

0: su novia y ecre a su novia y tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Maki Hande. Maki Rata.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0678 611 22.
5: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ?
6: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
6: ආ කවද දැක්ක හිනේ?
7: සුදු නෝනේ අලි වැඩි මේ මන.
6: ඕවා නබුමවට හිතට දැනෙන සිංහහන්න.
8: සතිය දවස් පහේම දවල් එකට.
9: සින්දු කෆේ with Nimesha. Nimesha. The welcome show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
11: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
6: වැට
11: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
6: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් ගිර ගන්නවා. සුට්ටක් ගිර ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන්නේ නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
11: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
6: ඔව් තාප්ප ඇවිදිනවා.
11: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
6: ඔව් එළියට.
11: උතුරට යන්නේ
6: නැහැ. නෑ උතුරට යන්නේ
11: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio
0: Maki Hande Maki Rata

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉංල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ
3: ලාව උදේ කොළහයි විනාඩි විසි එකයි හිතවතුන ෆිමසුන වේදශමකින් අසුන වේදශම තුරෙන්වා මේ හගෙනන්නේ සුප්‍රීම් රඩියෝ ඉතින් අද දවස කියල කියන්න අපි බොහෝම අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාව වෙනම ලෝකෙකට වෙනම වයිබ්බෙහකට ගෙනියන්න වෙනම වයිබ්බෙහකට එකතු කරගන්න දවස තමයි ඉරිද දවස කියල කියන්න. ඉති මේ වෙලා අපිත්ත කින්නවා මාදල්ගමූ පැත්තෙන් නිමේෂ නිමේෂක් කවතත් බොහොම ආදරෙන් එකතු කරගන්න. එතකම අයලන්ඩොලින් විශ්ව හංසක මගේ පුතේ කියලා මැසේච් එකක්දා තින විශ්වයි අයිබෝවන් සුබම සුබ අපිට නංගු දැසනක් ඕගලන්ට කොහොම දන්න කොමරි ගුඩ් මෝනිින් හිරුණ ඉන්නවා අපිත් එක්ක ඉතාලියෙන් අංජුනියක් අයින නවසීලන්තයෙන් දැම් බලන්න හිතවතුනි අපි හරිම ආඩම්බරින් නිහතමානය ආඩබ්බරකමකින් කියනවා ලෝකෙ වටේම තියෙන එකක රටවල් ලොලින් අපිත් එක සම්බන්ධයන ඉතින් එහෙම රටක් තමයි මාදල්ගමූ කියලත් කියන්න ඉතින් අබෝ මාදරෙන් ඒ රටේ කට්ටියවත් එකතු කරගන්න චූටි මාශි අපිත් එකතුන යවත් එකතු කරගෙන දැම් මම ගෙනයන් හදන්න ඔයාව වෙනම්ම ලෝකෙකට රයි් එකඟයින එන යමු මේල අපි වහගෙනන්න හැමෝම එකතු කරගෙන අපි යන්න හදන්නේ වෙනම ලෝකෙකට බලන්න මේ සිින්දුව ඇහනකොට මොකක්ද මතක් වෙන්න කියලා සද්ද නැතු වෙන මේ සිින්දුවහම වෙලාව උදේ 11යි විනාඩි 22යි

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට. Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870290290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැදෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio.
1: සුරන් හමන ගමන් තාලය
2: සුළඟ බද
0: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
1: එංගල සුවිකෑන් ලොබිත් සුප්‍රීම් රඩියෝ.

ශාමලයේ අම්මා ඉතින් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම අපි යනවා අපේ මාලදිවයිනේ යාළුවෝ ඔක්කොම අපි වහගෙන ඉන්නවා. නිශාන් අයියා ඇතුළු සෙට් එකම අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් එක්කෙනගේ බර්ත්ඩේ එක ලැබුණ සතියේනවලු මතක් කරන්නම් මල්ලී කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන් මතක් කරන්න. මේ ඕනම් ප්‍රෝග්‍රෑම් එකකට කතා කරලා ඔයාලට අග්ගල කියන්න බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. මෙන්න මේ විශ් එක අපිට දෙන්න කියලා. රයිට්. ඉතින් මේ විදිහට තමයි කට්ටිය අපි වහගෙන ඉන්නේ. දැන් යලිත් වතාවක් අපි අර දැහැනට ගන්න තමයි හදන්නේ කට්ටිය, අර ට්‍රැක් එකට ගන්න තමයි හදන්නේ කට්ටිය. අර හැමදාම කියනා වගේ සතියක් පුරාවට අර මහන්සිලා මහන්සිලා මහන්සිලා අර එකම රේස් එකක් දුවලා දුවලා දුවලා සෙනසුරාදාත් ගොඩක් වෙලාවට කට්ටිය වැඩ කරලා ඉර්ද දවස කියලා කියන්නේ එක්කෝ ගෙදර කට්ටියත් එක්ක කොහේ හරි යනවා. නැත්තම් මම දන්න ගොඩාක් කට්ටිය නම් ඉර්ද දවස වෙන් කළා තියෙන්නේම ගෙදර ඉන්න. ඉතින් ලස්සනට ගෙදර ඉන්න ගමන් ගෙදර කට්ටියත් එක්ක එකට ඉන්න ගමන් සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා කියන්නේ ඒකයි විස්තර කරන්න තේරෙන්නේ නැහැ මට. ඒ කියන්නේ මේ ලස්සන සින්දු ටිකත් එක්ක නේ සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා කියන්නේ ඒක වෙනම ෆීලිං එකක්. වෙලාව උදේ 11:30 දැන්. දෙකට මහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ.

0: සුරන් හමන ගමන් තාලය
1: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සින්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
2: සෙනසුරාදා
0: සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The Welcome Show.
1: අයිබර්න් සුබෝදස්සනාක බල උදෑසන හද.
4: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3 Supreme Radio. මගේ හඬ මගේ රට.
9: වෙලාව උදේ 11යි විනාඩි 48යි උදේ වරු ඉවර වෙන්න ඔන්න මෙන්න අපි ඉන්නේ. ඉතින් අද හරිම සතුටුයි. මොකද අපි උදේ 10 ඉඳන් දැන් TikTok live එකේ ඉන්නවා. සැහැන්න කට්ටිය අපිත් එක්ක ඉන්නවා. අප මතක් කරනවා ආකාශ් ඉන්නවා, දිල්ෂා ෆර්නෑන්ඩෝ ඉන්නවා, සාශ් ඉන්නවා, නිකෝ ඉන්නවා, අංජුනි අක්කා ඉන්නවා, ඒත් එක්කම ගිෂු ඉන්නවා, ඒත් එක්කම අපිත් එක්ක රුවන් ඉන්නවා, අශේන් පූර්ණ ඉන්නවා, ඒත් එක්ක මහේෂ් ඉන්නවා, අමිල ඉන්නවා, ඒත් එක්කම ඔය විදිහට තමයි කට්ටි ඉන්නේ. හොයාගන්න තමයි සමහර කට්ටි. කොමරි බොහොම ස්තුතියි අපිත් එක්ක මෙච්චරලා ඉඳියටනේ. අපි ආයි ලයිව් එක එනවා දවල් දෙකට. දවල් දෙකට වෙනම වයිබ් එකකින් තමයි අපි ලයිව් එකෙන්. එතකම අපි අහගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. අපි රට රටල් වලින් අහගෙන බලාගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් ලස්සන සින්දුවක් දීලා අපි ලයිව් එක ඉවර කරන්නයි හදන්නේ. දවස පුරාවට එක දිගට සුපිරි මේඩියෝ අහගෙන ඉන්න මම ටිකන් ඕගොල්ලොන්ගේ දැනෙන්නේ මොන වගේද දන්නවද? හරියට නිකන් මට ඕගොල්ලොන්ව දැනෙන්නේ ඩේලියා මලක් වගේ. මට නිකන් දැනෙනවා ඩේලියා මල් යායක් මැද මම ඉන්නවා වගේ. වෙලා උදේ 11යි විනාඩි 49යි. දිගටම අහගෙන ඉන්න FM 89.3 Supreme Radio.

0: දැම් වෙලා අවදහවල් දොළහයි අසු නවය එකෙන් අසු නවය තුනෙන් ඔය මේ හගෙනඉන්නේ සුප්‍රීම් රඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්නෑ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොටනක්

0: රුවිත් සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යතේ
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ අංක තුනට
3: 50000
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න ලංකා ඉඩියුකේෂන් ඩොක්ට. භාග්‍යා 0870290290 සම්මුක පරීක්ෂණ ජුලි 28-29
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
4: Back to back සින්දු අහන්න
5: Let's go
0: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
10: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි කලර් කරගන්න වෙලා නැහැ. ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
6: I work for that Sakavala udasana hata.
5: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
6: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01 2739188
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
4: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
5: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
3: ඉවරයි අද
5: කවද දැක්ක හීනේ
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
5: හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
2: සිංදු කැෆේ විත් නිමේෂා
6: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යයේ. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
5: ඇත්තටම කවුද?
7: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
5: තියෙන්නේ.
7: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජය ගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show
8: 89.1 89.3 Supreme Radio

0: සුබදහවලක් වෙලවදවල් එකයි විනාඩි දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: සුරන් හවන ගමන් තාලය
4: සුලඟ ඔබද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
1: ඉන්ල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ
2: සුබ දහවලක් වේවා හිතවතුනි වෙලාවතවල් එකයි විනාඩි 10 ෆෙමසුන වේදශමකින් අසුන වේදශම තුනෙන් නෝ මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් එකේ මියුසික් සන්ඩේ තමයි ඔයා මේ විදියට හගෙනින්නේ අද උදේ ඉඳන් මැකින්නව හවස් වෙනකන් වත් එක්ක ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112510510ට එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 0718893893ට මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්. දැන් මතක් කරන්න ඕනේ මේ දැන් දවල් කාලේ පටන් අරන් පොඩි වෙලාවක් වෙනවනේ. දැන් මේ දවල් කාලෙත් ඔයාලට කරන්න වැඩක් තියෙනවා නොකරපු කට්ටිය ඉන්නවා නම් මේක ඉක්මනට කරන්න. මොකද අද දවසේ ගොඩක් කට්ටිය ගෙදර ටලයින දවසනේ. ෆෝන් එක ගන්න අතර යන්න Facebook පැත්තට ගිහින් සර්ච් කරන්න Supreme Radio කියලා අපේ pages දෙකක් තියෙනවා. දෙකම follow කරලා like කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒක මතක් කරන්න ඕනේ අපේ Instagram page එකක් තියෙනවා. Instagram page එකත් follow කරලා තියාගන්න හිතවතුනි. ඒත් එක්කම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මේ අපි upload කරන හැම video එකක්ම එතකොට ඉක්මනට ඔයා ගාවට ගෙන්න ගන්නවට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් වටිනම දේ තමයි වැදගත්ම දේ තමයි අපේ TikTok channel එක, අපේ TikTok profile එක, TikTok page එක මේ කැමති විදියකට ඔයා එක හඳුන්වන්න. මේ අපි සතිය දවස් පහම හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඔයාට විටින් විට ලයිව් බලා ගන්න හැකියාව තියෙනවා ෆුල් ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් අපේ කට්ටියත් එක්ක කතා කරන්න, ඊට පස්සේ අදහස් හුවමාරු කරගන්න, සින්දු ඉල්ලන්න, මේ ඔක්කොම දේවල් කරගන්න පුළුවන් අපේ TikTok live එකට ආවොත්. ඉතින් TikTok live එකට එන්න නම් ඉක්මනට notification එක ඔයා ගාවට එන්න නම් අපි follow කරලා තියාගන්න ඕනේ. ඉතින් අපි දවල් 12 වෙනකන් උදේ 10 ඉඳන් අපි live එකේ ඉඳියා. ඉතින් දවල් 2 වෙද්දී අද TikTok live එකට එනවා. ඒකටත් ලෑස්ති වෙලා ඉන්න කියලා වඩා මතක් කරනවා. එතකම මේ හැම දෙයක්ම කරන ගමන් ඔයා යන්න අපේ social media platforms පැත්තට. Facebook වෙන්න පුළුවන්, Insta, TikTok, ඊට පස්සේ Instagram, ඊට පස්සේ මොනවද YouTube, මේ හැම එකටම ගිහින් බලන්න. ඔයාගේ ජීවිතයට ගන්න දේවල් ගොඩක් ඒ පැත්තේ තියෙනවා. ඔයා තාමත් බලලා නැත්නම් අපේ social media platforms වලට ගිහින් check කරලා නැත්නම් check කරලා බලන්න. ඔයාගේ ජීවිතයට ගන්න දේවල් ගොඩක් ඒ පැත්තේ තියෙනවා. full episode නම් YouTube, short clips නම් ඔයාට අනිත් හැම social media platform එකකටම අපේ ගිහින් බලන්න හැකියාව තියෙනවා. ඔන්න ඕකයි විස්තරේ. දැන් අපි යන්නේ මොකටද දන්නවද? දැන් ඉතින් මෙහෙමනේ. දැන් දවල්ට කාලේ මෙති ගොඩක් කට්ටිය නේ. එනවා පොඩි නිදිමතක් ගොඩක් කට්ටියට. එහෙම නිදිමතේ ඉඳලා හරියන්නේ නැහැ. අපි වැඩ කරන්න ඕනේ, අපි හඳ අල්ලන්න ඕනේ, අපිට හීන තියෙනවා. ඉතින් අපි ගයංගයිය දීලා තියෙන ලස්සන සින්දුවක් අපි යනවා ඒ සින්දුව අහන්න. අර කතාවක් තියෙනවානේ, හඳ අල්ලන්න උත්සාහ කරන්න අඩුම තරමේ තරු අතරවත් ඔය අතරමං වේ කියලා. මෙලවදවල එකයි විනාඩි 12 ඉදිරියට මහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනං ඔබ අනිවාර්යම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
6: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: බොරු කියනවා. ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ.
9: Back to back, Sindhu Ahanna.
10: Let's go.
11: Every weekday at 4 PM, Din Bhutto with Aashi Ali.
12: The Welcome Show.
13: Ahena Ahana Katha Athara, Rasa Katha Ahena Paya Thuna.
14: Samahara Gewuluth Thiyena Wateyamani Gedara Inne. ආරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
15: වැට
14: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
15: ඔව්, අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ, දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට ඔන්න තව චුට්ටක් හිට ගන්නවා. චුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
14: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
15: ඔව්, තාප්ප ඇවිදිනවා.
14: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
15: ඔව්, එළියට.
14: අතුරට යන්නේ
15: නැහැ. නෑ නෑ නෑ නෑ, අතුරට යන්නේ
14: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
16: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
12: The Welcome Show.
17: අසුනවියයි 1 අසුනවියයි 2 Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ රට.

0: ෆ්‍රීච් එයා පවර් පොකට් ෆ්‍රේකන්සස් දැන් අලුත් සුවඳ හයිකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් රථයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේකන්සස්.
1: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආතරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: 89.1 89.3
2: සුදන් හවන ගමන් තාලය
6: එකෙන් 89.3 තුනෙන්
2: Endless Weekend with Supreme Radio.
7: සුබ දහවලක් හිතවතුනි. වෙලාව දවල් 1:33 FM 89.1 89.3 නා මේ හගෙනින්නේ Supreme Radio Music Sunday. The Endless Weekend කියලා කියන්නේ අපි හරිම අඩුවෙන් කතා කරලා වැඩි වැඩියෙන් වාට ලස්සනම ලස්සන සින්දු දෙන වීකෙන්ඩ් එක. ඒකිනුත් ඉරිද දවස කියලා කියන්නේ හරිම විශේෂ දවසක්, හරිම ආදරණීය දවසක් නේ. අපි වෙනම ලෝකයකට ගෙනියන දවසක් තමයි ඉරිද දවස කියලා කියන්නේ. ඉතින් මේ දැන් අපි ඊළඟට අහන්න යන සින්දුව මේ දවස්වල සෑහෙන ජනප්‍රිය සින්දුවක්. අපිට විශේෂයෙන්ම TikTok පැත්තේ ගියත්, FB පැත්තේ ගියත්, Insta පැත්තේ ගියත් සෑහෙන ජනප්‍රිය සින්දුවක් තමයි මේක. ඊට කලින් අපි එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. අපේ තිලක් අයියා අපිට කතා කළා බොරලස්කම පැත්තෙන්, පද්මිනී, චිත්‍රා, ස්වර්ණ, ඉතින් මේ වගේ කට්ටිය අතුල මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා බොහොම ආදරේ. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. එතකම අපි යන්න ඕනේ පුසල්ලා පැත්තෙන් අනුරත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම මතක් කරන්න ඕනේ අපිට කතා කළා සමිතවත් අපි එකතු කරගන්නවා. අපේ යාළුවෙක් සමිත, අපේ කැස්බෑව පැත්තෙන් සමිත අපේ හරි හොඳ යාළුවෙක්. අපි නිතර දෙවිල අපිට හම්බෙන අපිට කතා කරන යාළුවෙක් සමිතවත් එකතු කරගන්න බොහොම ආදරෙන්. අද ඒකනේ මම කිව්වේ අපි අඳුරන කට්ටියත් අපි අද අහන් ඉන්නවා. මොකද මේ සෙන්සුරාද ඉරිද දවස් දෙකේ ගෙදර ඉන්නකොට නිදහසේ නිවාඩු පාඩුවේ ඔයාව අහන්න පුළුවන් කියලා අපිට කියලා තියෙනවා. ඒ කියලා තියෙන්නේ අපිට

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: චීනේ නැවතත් ශිෂ්‍යත සීයක් ලංකාව දරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ට භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවතු සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances. ජීවිතේ වෙනසක් හොයන ඔබට.
3: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි.
4: හිතට ශක්තිය.
3: සිරුරට සුවය.
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
7: කලර්ස් ගුණ පිළිකෑම.
8: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
1: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
10: I burn subodasana kavala udasana
9: hala. Supreme Radio the welcome show.
1: Satya davas pahema. Ude hatata.
9: The welcome show.
10: Anugrahaya.
11: Vartha apita vartha tabane koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin prati sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tana nidahane biladi gena obat koti patiye kuwan.
12: Meltol hisarathaya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: වෙලව දවල් 1යි විනාඩි 50යි හිතවතුනේ අපි සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් සහන්නයි සූදානම් වෙන්නේ ඊළඟ පැයේ ඉඳන්. ඉතින් TikTok live එක පටන් ගන්නවා කට්ටිය. නේ ෆ්ලෑෂ් වෙලා ඉන්න හරියටම දවල් 2 විදිහ අපි TikTok live එක පටන් ගන්නවා. මේ වෙලාව අපි අහගෙන ඉන්න හැමෝටම අපි ආරාධනා කරන TikTok live එකට එන්න කියලා. එහෙනම් ඉතින් අපි යමු ඊළඟ පැයට තව ලස්සන සින්දුවක් දෙකක් අහලම ඊළඟ පැයට යමු Supreme Radio Bollywood Hits අහන්න.
1: Supreme Radio 89.1 89.3 දිවයින පුරා සිසාරා.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේ

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැම වෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් වාතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: දහවලක් වේවා හිතවතුනි ගුඩ් ආෆ්ටර්නූන් ලේඩිස් ඇන් ජෙන්ටල්මන් ඉතින් අපි අලුත් පැයකට වෙලා තියෙන්නේ දවල් දෙකේ ඉඳන් හතර වෙනකම් හැම ඉරිදම ඔයාට අහන්න පුළුවන් සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් ඉතින් ලස්සනම ලස්සන හින්දි සින්දු ගොඩක් අරන් ඇවිල්ලා තිනවාද මෙහෙමනේ දැන් අපි සමහර වෙලාවට දැන් මට හිමනම් හින්දි භාෂාව පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ දැන් කියා හුවා ඒ වගේ මේරා නම් මේ වගේ වන පොඩ්ඩක් තේරෙන අර සිංහල භාෂාවත් එක පොඩ්ඩක් යන නිසා නැත්තම් කිසිසේත්ම මට හින්දි භාෂාව තේරෙන්නේ නැහැ. ඒ වුණාට අර සමහර හින්දි සින්දු තාමත් අපේ මතකේ තියෙනව නේද? ඒ අර ෆුටේජස් එක්කම නේ අර මූවී එකේ මූවි ක්ලිප් එකත් එක්කම ඒ සීන් එකත් එක්කම අපිට මතකේ තියෙනව නේද? ඒ තරමට ලංකාවින් අපිට හින්දි භාෂාව හින්දි සිනමාව ළඟයි. ඉන්දියන් සිනමාව නේ ඒක තෙලුගු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය ගොඩාක් තියෙන මලයාලම් වෙන්න පුළුවන් විශේෂයෙන් හින්දි නේ. ඉතින් ඒ තරම් ළඟයි. ඒ තරම් අපිට දැනෙනවා. ඉතින් ඒ තරම් අපිට අර මේ හින්දි සින්දු සමහර වෙලාවට ඇත්තටම ඔය අපේ දැන් ඔය පාටිස් වලදී ඊට පස්සේ කේක තැන්වලදී සමහර වෙලාවට ලිරික්ස් වැරදි. අර අපි කියන වචන සම්පූර්ණයෙන්ම වැරදි. ඒක හින්දි දන්න කෙනෙක් අහන් ඉදියොත් එහෙම දුවනවා. ඒත් අර තියෙන ආදරයට ඒ සින්දු වලට තියෙන ඇල්මට නේ අපි ඒව කියනවා. ඒ නිසා එහෙම හින්දි වලට ආදරය කරන ආස කරන ගොඩාක් කට්ටිය සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න නිසා සහ ඒගොල්ලෝ වෙනුවෙන් තමයි සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් හැම සතියෙම ඉරිද දවසේ දවල් දෙකේ ඉඳන් හවස හතර වෙනකන් සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට හින්දි වලට ආදරය කරන හින්දි සිනමාවට හින්දි භාෂාවට හින්දි සින්දු වලට ආදරය කරනවාට පුළුවන් TikTok live එකට එන්න. මේ සින්දුව මොකේද, මේ සින්දුව කොතනද තිබුණේ, මොන ෆිල්ම් එකේද, කවුද රඟපෑවේ, කවුද ඩිරෙක්ටර්, මොයි මොන කාලෙද බැලුවේ, මේ ෆිල්ම් එකත් එක්ක තියෙනවාට තියෙන මතක මොනවද, මේ සියලුම දේවල් වලට අපි TikTok live එකට ඇවිල්ලා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් පළවෙනි සින්දුව විදිහට අපි දෙනවා හේ ෂෝනා. මේක තීරම දන්නෙත් නෑ හැබැයි අර අහලා තියෙන නිසා කිව්වා. වෙලාව දවල් 2:11 මේ සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
0: Every weekday at 4 p.m. Dimpo Town with Aashi Ali.

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
1: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
2: ඔවදගුමාවක හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
4: සිංදු කැෆේ විත් නිමේෂා. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: A su nave ai ecco, a su nave ai tu. Supreme Radio. Magiyana. Magirata.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
4: ඇත්තටම කවුද?
3: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
4: තියෙන්නේ.
3: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පසුව තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ.
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
2: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු.
5: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
5: සුරන් හවන ගමන් තාලය
6: සුලඟවද
2: එකෙන් 89.3
5: Endless Weekend with Supreme Radio.

වෙලාව දවල් දෙකයි විනාඩි 28යි. හිතවතුනි, ගුඩ් ආෆ්ටර්නූන්, වෙරි ගුඩ් ආෆ්ටර්නූන් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්, හැමෝටම සුබම සුබ දහවලක් වේවා. අපි සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට් සහන ගමන් තමයි ඉන්නේ. අපි ටික්ටොක් ලයිව් එක පටන් අරගෙන සැහෙන ජනකායක් අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. දැන් මෙහෙමයි, රටේ ගත්තොත් එහෙම පොළොන්නරුවෙන් සනෝ ඉන්නවා, ගාල්ලෙන් සාශ් ඉන්නවා, ඊට පස්සේ ත්‍රිකුණාමලෙන් තව කවුද ඉන්නවා, නුවරින් තව කවුද ඉන්නවා, ඒ විදිහට ගොඩාක් පැතිවලින් කට්ටි ඉන්නවා, හංවැල්ලෙන් ඩිලාන් නිරෝෂ් ඉන්නවා, එතකම මාෂ් ඉන්නවා, මං හිතන්නේ ඉටලි වලින් අපි වහගෙන, ඒත් එකම අසන්ති ඉන්නවා ඒත් ඉතාලියෙන් අපි වහගෙන, ඒත් එකම ආකාශ් ඉන්නවා අපි එකතු කරගනවා, නිෂාව ඒත් කටාර් වලින් ඉන්නවා, කුවේට් වලින් ඉන්නවා, අනු ඉන්නවා, දිනු ඉන්නවා, අනු දිනු ගමද නම් ටික, ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා නතාෂා විහඟින්නවා අපි වහගෙන බලාගෙන, ඉශානි සඳමාලි අපි එකතු කරගන්නවා, එතකම දේශාන්ව අපි එකතු කරගන්නවා, ශලනිව අපි එකතු කරගන්නවා, මිස්ටර් ක්‍රෂ් ඉන්නවා, සස්විඳු ඉන්නවා, මේ විදියට කට්ටිය ගොඩාක් ඉන්නවා අපිත් එක්ක. පුළුවන් ඉදිරි නම් ටික මතක් කරන්නම් වෙලා ලැබෙන විදියට. එතකොට තාරුණි ඉන්නවා සඳ ලංකාවෙන්, චාන්දනි කරුණරත්න ඉන්නවා ඊශ්‍රායල් වලින්, ඉතින් සෞදි බහරෙන් නෝමාන් මහන්සිලා වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු දෙන්නේ එන්ඩ්ලස් වීකෙන්ඩ් එකේ තමයි. සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්නවා දන්නව. ඉතින් මේ සින්දුවට ලෝකෙ වටේ ඉන්න, ලංකාව වටේ ඉන්න හැමෝම අපි එකතු කරගන්න. රයිට්, ඔය පොඩි කම්මැලිකමක් එහෙම තියෙනවනම් කම්මැලිකම් පොඩ්ඩක් ඈත් කරලා, පොඩ පුටුවෙන් එහෙම වාඩිලා ඉන්නවනම් නැගිටලිවල්ලා සද්ද පොඩ්ඩක් වැඩි කරලා සුප්‍රීම් රේඩියෝ අහන්න.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512 ෆයිබර් ලේසර් සීඑන්සී ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 180 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burst the bodas and I have a love with us on
2: Hadley. Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සුරන් හවන ගමන් තාලය.
7: සුරඳ
0: එකෙන් 89.3 තුනෙන්
3: Endless Weekend with Supreme Radio.
8: වෙලාව දවල් 2:49 හිතවතුනි ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Bollywood Hits. දැන් මේ සෑහෙන කට්ටිය දැන් මේ මෙතන නටන්න බැරිකමට ෆැක්ටරි වල ගාමන්ට් වල ඉන්නවා කියලා තමයි අපිට අදහසක් එන්නේ. මේ අදහස් ප්‍රකාශ කළා තියෙන්නේ බොහෝ දෙනා. එහෙම තමයි එනේ. නෑර මම කිව්වා වගේ දැන් මම වගේ කෙනෙක්ට හින්දි මුකුත්ම තේරෙන්නේ නෑ. කිසිම දෙයක් තේරෙන්නේ නෑ හින්දි භාෂාවෙන්. ඔය අපේ භාෂාවට සිංහල භාෂාවට ළඟින් යන මොන හරි ටිකක් කිව්වොත් නම් තේරෙනවා. අර ඊට පස්සේ ෆිල්ම් බලද්දි උනත් අර මොකද්ද වෙන්නේ අර චලන වලින් එහෙම මෙහෙම තේරෙනවා. ගෙස්චර්ස් වලින් එහෙට මෙහෙට මේ වෙන විදියෙන් තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. ඒනට මුකුත්ම තේරෙන්නේ නැති උනත් අපි හරි ආදරේ හින්දි භාෂාවට. ඇත්තටම මේ අර සමහර හැඟීම් අර සමහර හැඟීම් ජීවිතේ විස්තර කරන්න කිව්වම අපිට පුළුවන් අර සින්දු වලින් මෙන්න මේ වගේ. දැන් අපේ යාළුවෙක් ඉන්නවා මේ එයා ගොඩක් වෙලාවට සමහර වෙලාවට එයා එයාගේ සියලුම හැඟීම් විස්තර කරන්නේ සින්දු වලින්. ඉතින් ඒ සින්දු අතර හින්දි සින්දුත් තියෙනවා. මෙන්න මේ වගේ තමයි මචං. එහෙම කියලා අපිට කියනවා ඉතින්. ඒ වගේ තමයිනේ. අර ලෝකේ තියෙන මොනවාද ආදරණීයම භාෂාවලින් එකක්ලු හින්දි භාෂාව. ඉතින් එහෙම භාෂාවකට සුප්‍රීම් රේඩියෝ අපි වටිනාකමක් දෙනවා. ඒ කියන්නේ සෑහෙන පිරිසක් ඉන්නවා මේ හින්දි සින්දු අහන්න ආස හින්දි සින්දු විතරක්ම ගෙදර අහන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් තමයි අපි සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් හැම ඉරිදම දවල් 2 ඉඳන් හවස 4 වෙනකම් ක්‍රියාත්මක කරන්නේ. වැඩි කතා කරන්න බෑ. තව හින්දි සින්දු ගොඩක් අපිට අහන්න තියෙනවා. අපි යනවා අපේ ලතා මංගෙස්කාර් මහත්මිය සහ උදිත් නාරායන් මහතා විසින් ගායනා කරන ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. මම නම් ටික කිව්ව හරියට දන්නෙත් නෑ. කොහොම හරි ඔන්නෝගේ සින්දුව. වෙලාව දවල් 2:50 මේ මියුසික් එක ඇහෙද්දිම ෆිල්ම් එක මත

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 3යි විනාඩි 1යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළොඹේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ
1: නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන හැමවෙලාවකම ධෛර්යමත්ව නැගී සිටීමයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: සුරන් හවන ගවන් තාලය
4: සුලඟ ඔබද
5: අසුන් නවයයි එකෙන් අසුන් නවයයි තුනෙන්
1: Endless Weekend නුබිත් Supreme Radio
6: වෙලාව හවස තුනයි විනාඩි 10යි හිතවතුනේ නේ අපි උදේ ඉඳන් නේ දවල් වුණා දැන් හවස වුණා නේ සුබ සන්ධ්‍යාවක් කියලා තමයි දැන් කියන්නේ. ඉතින් ඉරිද හවස කියලා කියන්නේ කොහොමත් ටිකක් අර කාම් වයිබ් එකක් තියෙන. දැන් මෙහෙමනේ දැන් සිකුරාදා හවස කියන්නේ වෙනම ලෙවල් එකක්. සෙනසුරාදා හවස කියලා කියන්නේ වෙනම ලෙවල් එකක්. ඉරිද හවස කියලා කියන්නේ වෙනම ලෙවල් එකක් වෙනම වෙනස්ම එකක් තමයි වෙනස්ම සවස් කාලයක් තමයි ඉරිද හවස කියලා කියන්නේ ටිකක් කාම් නේ. මොකද හිටි දැන් ආයි සතිය පටන් ගන්න ඕනේ. ආයේ දවස් පහක් හයක් එක දිගට රේස් එක දුවන්න පටන් ගන්න ඕනේ. එහෙම තමයි තින්නේ මේ ජීවිතයේ කියන රේස් එක කොහොමද දුවන්න වෙනවා. එහෙම තමයි. ඉතින් අපි TikTok live එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. රුක්ෂි කළු ආරච්චි අපි කතා කරා. අද දවසේ ආරච්චිලා අපේ live එකට ආව බොහෝ දෙනෙක්. කළු ආරච්චි, ඒකොඩ ආරච්චි, ඊට පස්සේ රත්නසිරි ආරච්චි, රත්න ආරච්චි හැර කවුරු හරි මේක කෙනෙකුත් ආ. මේ කත්‍රි ආරච්චිත් live එකේ ඉන්නේ ටික වෙලාවක්. එහෙම තමයි. නෙමෙයි අද මොකද මං හිතන්නේ ඔවුන්ගේ බල ප්‍රදේශයේ මං හිතන්නේ අද විවේක සුවයෙන් කාලය ගත කරනවා මම හිතන්නේ වලව් වලට වෙලා නේ තමන්ගේ වලව් වලට වෙලා ආරච්චිලා ඉතින් TikTok live එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය ඕන කෙනෙක්ට අපේ TikTok live එකට එන්න පුළුවන් කියලා මතක් කරනවා. දැන් ඊටත් වඩා කියන්න ඕන දෙයක් තියෙනවා. අපි වහගෙන ඉන්න කෙනෙක්ව මතක් කරන්න ඕනේ. මේ අතිරිය කඳවල පාරේ මේ අපි ලොතරැයි කුඩු අපේ සුරංග මහත්මයා අපි වහගෙන ඉන්නවා සද්දෙරුම්. ඉතින් හැමෝම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහන සියලු දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කිව්වා. රටේ රණවිරුවන් අත් එකතු කරගන්න කියලා කිව්වා. අපි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලායි කිව්වේ. ඉතින් දැන් මේ මට දැන් හැඟෙනවා දැන් පැයක් තිස්සේ අපි සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් අහනකොට මටත් නිකන් අර එනවා නිකන් හින්දි ගතියක් නේ. ඉන්ඩියන් ගතියක් එනව නේද වාට නිකන් මටත් දැන් මේ වෙනකොට නිකන් කොල්කටා, ඊට පස්සේ මුම්බායි, ඊට පස්සේ දැන් චෙන්නයි හරිය වගේ තමයි මමත් තින්නේ. දැන් අපිට TikTok live එකේ ඉන්න කට්ටිය කියන දැන් පොඩ්ඩක් දැනෙනවලු ඇඟට නේ. රයිට්. ඒ දැනෙන එක පොඩ වැඩි කරන්න අපි දෙනවා තව ලස්සන සින්දුවක්. රයිට්. වෙලාව හවස 3:12.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සුප්‍රීම් රේඩියෝ අහගෙනින් ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: දමරු පලක පදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේස තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
4: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
6: වැට
5: කණු හැම ඇද්ද වෙලා
6: තියෙන්නේ. ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකො දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
6: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
6: ඔව් එළියට.
5: අතුරට යන්නේ
6: නැහැ. නෑ. අතුරට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. අසු නවයයි එක. Supreme Radio.

වෙලාව හවස 3යි විනාඩි 29යි හිතවතුනි සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හිමිදිරි දෑසන ඉඳලා එක එක විදිහේ දේවල් කතා කළා, එක එක විදිහේ සින්දු ඇහුවා. ඉතින් හැම ඉරදම දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඔයාලට නිකන් ඉන්දියාවට ගියා වගේ තමයි කිලින්ම කිව්වොත්. එහෙම දැන් අපේ TikTok live එකේ ඉන්න කට්ටිය ඉන්දියන් භාෂාවෙන් තමයි අපිට, ඉන්දියන් භාෂා එක එක භාෂා තියෙනවා, හින්දි වලින් තෙලිඟු වලින් තමයි කෙලින්ම අපිට මැසේජ් කරන්නේ. ඒ වගේ තමයි එනේ කට්ටි මුම්බායි වල වගේ ඉන්නවලු, දැන් නම් නිකන් දිල්ලි පහු කරා වගේලු, සමහර කට්ටිය කොල්කටා පහු කරලා මනාලි පැත්තට යන ගමන්ලු. තියෙම තමයි එනේ මටත් නිකන් කොල්කටා ඒ වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඒ තරම් අපි ආදරය කරන භාෂාවක, ඒ තරම් අපි ආදරය කරන සින්දු අහන්න තමයි ඔයා වෙනුවෙන් හැම සතියෙම හැම ඉරිදම දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් ගෙනල්ලා තියෙන්නේ. එනයි ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. සින්දු වල කියන දේවල් හරියට තේරෙන්නේ නැහනේ. ඒ නිසා හරියට අහගන්න ඕනේ. මමගේ හැබැයි මෙහෙම කතාවක් තියෙනවා. මම දන්න සමහර කට්ටිය ඉන්නවා වචනයක් නෑර පුළුවන් හින්දි. හේතුව තමයි ඉගෙනගෙන නෙවෙයි, ෆිල්ම් බලලා සින්දුම අහලා. අර දේවල් තියෙනවනේ සමහර දේවල් අපිට බලලා අහලා ඉගෙන ගන්න පුළුවන්. බලමු. සමහර වීඩියෝ සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් ඇහුවොත් හැම සතියෙම ඔයාලට හින්දි පුළුවන් වෙන ඉඩකඩ තියෙනවා. වෙලාව හවස 3යි විනාඩි 30යි.

0: නවයයි එකෙන් 89යි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රෑග්‍රන්සස් දැන් අලුත් සුවඳ හයිකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රෑග්‍රන්සස්
2: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: I burn සුබදාසනක බල උදෑසන හද.
4: Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
5: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනදි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්.

ශ්‍රී පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: Supreme Radio.
1: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවෙලන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
5: let's go
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: Mama hituwe mage hita his vela kiyala. Aadare mata ay kavadawa danan ekak naha kiyala.
8: Etukota den aadare danenoda?
7: Oh. Oya mata dena aadare nisa mama jeevit wenawa kiyala mata danenawa. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream night.
7: සතියේ දිනවල රාත්‍රී හතට. අනුග්‍රහය.

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: සුරන් හවන ගවන් තාලය
3: සුළඟ ඔබද
1: අසුන් නවයයි එකෙන් අසුන් නවයයි තුනෙන්
2: එන්ල සුවිකෑන් නොවිත් සුප්‍රීම් රේඩියෝ
4: ලව හවස 3:48 හිතවතුනි. ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තින්නේ. සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් අහගෙන තමයි ඔය දවල් දෙකේ ඉඳන් ඉඳි. ඉතින් තවත් ලස්සන සින්දු දෙක තුනක් ඉතුරු වෙලා තියෙනවා අපිට. එහෙනම් ඉතින් හෙට ඉඳන් පටන් ගන්න සතිය ඔයාට ලස්සන සතියක් වෙන්න, සුබ සතියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අද දවසේ දවස පුරාවට මාත් එක්ක මැසේජ් කරපෝ, ඊට පස්සේ අපිට කෝල් කරපෝ, මැසේජ් කරපෝ, TikTok live එකේ ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි, ගොඩක් ආදරේ. එහෙනම් ඉතින් අපි යන්න තමයි හදන්නේ. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ නේ. එහෙනම් අපි ගිහින් එන්නම්. ලස්සන සින්දු දෙක තුනක් තියෙනවා තව ඉතිරලා දවස පුරාවට වාට. සුප්‍රීම් රේඩියෝ FM 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හරහා ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. විශේෂයි අද දවස හරිම කාම්, හරිම ලස්සන, හිතට සැහැල්ලුවක් දෙනන, නිදහසක් දෙනන සින්දු ගොඩාක් ක්ලාසිකල්ලා තියෙනවා. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න හිතවතුනි, සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හෙටින් උදා වෙන සතිය. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක් මං මැක්.

0: සැන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයම යහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: 89.1 Supreme Radio. Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180ට චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0770290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
2: හපනින් ඉන්නින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
5: let's go
1: every weekday at 4 PM in Porto with Ashi Ali
0: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැරචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
2: Godrich Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසල පෙරහැර උත්සවයට. ඇසල පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
10: ඇත්තටම කවුද?
9: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
10: තියෙන්නේ.
9: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
3: Supreme Radio. මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අසකුණ පිළිකෑම
6: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
2: Travel with Supreme
3: සතිය දවස් පහේම The Welcome Show අහන්න
7: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: සන්දෑවක් වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: චීනේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට biological engineering, food science engineering, artificial intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. සමරුබලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0877-600-1822 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The Welcome Show.
2: iBirds උදෑසනක බල උදෑසන හතර.
1: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
1: The Welcome Show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ලොව සුන්දරතම පාරාදීසේ.
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්.
6: Travel with Supreme.
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
7: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
6: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
8: වැට
7: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
8: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිර ගන්නවා. චුට්ටක් හිර ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
7: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
8: ඔව් තාප්ප ඇවිදිනවා.
7: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
8: ඔව් එළියට.
7: අතුරට යන්නේ
8: නැහැ. නෑ. අතුරට යන්නේ
7: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
11: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැතන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
2: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
3: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
2: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ආ, ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
1: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
7: එතකොට දැන් ආදරේ දැනෙනවද?
6: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
8: ජාතිය මහ ධන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්. 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 6යි මේ සුප්‍රීම් රේඩියෝ
2: ජීවිතේ සිහින සැපකරන වාසනාවේ වෙලා මතක් කළේ
3: එන්න

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
4: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
6: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
8: I burst the bodas nakavala udasana hada.
7: Supreme Radio the welcome show.
6: Satya divas pahema udey hatata.
7: The welcome show.
8: Anugrahaya.
9: Wartha pita wartha tabene koti ate NLB tanadithane loturaiye rupiyal koti 13.98 ikma u dæwanta supiritaya galaba dimin rathe sangwardaneeta dæwanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanadithane biladige obat koti patiye kuwan.
1: Meltdoll hisarathaya una semprathishyawa angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගය කොටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටරතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේගන්සස්
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑ තුන.
4: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
5: ඇත්තටම කවුද?
4: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
5: තියෙන්නේ.
4: රට එක්සසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
6: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහ ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත්

0: ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
1: Endless Weekend with Supreme Radio.

0: Supreme Radio. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.

0: අයියෝ, හීනයක්ද දැක්කේ අපරාදේ?
1: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්කේ හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
4: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහහන්න.
2: සතිය දවස් පහේම දවල් එකට
5: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා
6: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: රාත්‍රී 7:00 දැන් වෙලාවා

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: සමහර ගෙවලුත් තියෙනවා වැටේමනේ ගෙදරා ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
3: වැට
2: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
3: ඔව්. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් ගිර ගන්නවා. චුට්ටක් ගිර ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
2: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
3: ඔව් තාප්ප ඇවිදිනවා.
2: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
3: ඔව් එළියට.
2: උතුරට යන්නේ
3: නැහැ. නෑ උතුරට යන්නේ
2: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 Supreme Radio. ලිතුවේනියාවේ රැකියාවක් කරන්න දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: අයිබර්ස් උදෑසනක වල උදෑසන හද.
2: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
9: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio.
10: Supreme Radio. මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඇතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි
4: හරි හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වල පිළිකේම
6: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
7: Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනද

0: endless weekend with supreme radio
1: supreme radio ආගෙනින්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: ප්‍රනින් එවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: ඔනි කරතරුවක් තමත් ඔනි කරතරුවක්
0: back to back සින්දු අහන්න
5: let's go
1: every weekday at 4 p.m. in Porto with Ashi Ali
6: the welcome show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසල පෙරහැර උත්සවයට. ඇසල පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
3: ඇත්තටම කවුද?
7: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
3: තියෙන්නේ.
7: රට එක්සසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කුමාරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: the welcome show
8: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: ප්‍රීම් රේඩියෝ
1: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
2: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
3: ආ, කවද දැක්ක හීනේ?
2: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
3: ඕවා නබුම ඔබට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
4: සින්දු කෆේ විත් නිමේෂා.
5: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත්වී වනකනමු.
6: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරෙන මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් රසගුණ පිළිකෑම
5: ජාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ 10ට ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
6: The welcome show.
1: I burn සුබදාසනක වල උදෑසන
6: හදලා. Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව අඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
8: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රම් රේඩියෝ හගෙනන්න දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
2: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාවට තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්වැලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේ එකක් වැදුනා කියුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
3: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
4: අයිබර් සුබදාසනාක වල උදෑසන හද.
3: Supreme Radio The Welcome Show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
4: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
2: lead කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back සින්දු අහන්න.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
8: අත්බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
5: සමහර ගෙවලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. ආරෙ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
1: වැට
5: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
1: ඔව්. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
1: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
1: ඔව් එළියට.
5: අතුලට යන්නේ
1: නැහැ. නෑ අතුලට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

අසුනවයයි එක අසුනවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙත්තිලේ පොළොවෙත් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ කොළඹෙන් බලේ

0: අඳ යට පුතැනක සිටියත් මා මල දවසට මගිලඟ තනියට දිනු මැනවි මගිලඟ තනියට දිනු මැනවි
1: 89.1 89.3 Supreme Radio

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ